0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මෙගාතුග.
1: දිවෙහිඟ කවුමිලිද ෆසාගතිරේකා විහුරමින් දාහිඳු.

මුණියවස් විදුවාදම නුවදිහ එකෙන් මෙගහර්ට්ස් දිවෙහි FM ටියුන් කොන්දම්මා.

0: ගුණියවස් ෆිල්වාදම නුවදිහ එකෙන් මෙගහට් දිවහි FM ටියුන් කොඳම්.
1: කොම්මෙ දුවහකන් ඉරු අරණී දිවහි FMගේ රාජ්‍ය හැඳුනා ශෝයෙන්
2: රාජ්‍ය හැඳුනා
1: හිනිතුම් වුමා හකත අධි හිග්‍යාමු මියසිකායකු තියබේෆුළුන්ගේ දුවස් පශමා ෆොයින් හරුගණුතවගේ ඛසානායා රතිෆුන් ආ බස්තකා සිනමාගා දක්කා ආ ෆිල්ම් තහුගේ මාලුමා
3: එසේට සෑබෝන ඩර ජනෙ දීබ
4: ආර මිහාර මාහිර් කාපුණගෙන් තිරුළුගණ මෑතිර කුරාශ
1: හෙඳුනුගේ නාස්තාගේ ඛයාල්තකා එම්මෙ ෆහුගේ ඛබර්තවගේ සරුඛීතකුන් ෆෙෂගෙන් තියබේෆුන්ගේ මග්බූ ලවතවගේ තර්ජමාතා
5: ජබ සයියා බොලුග එළි අනමුන්දා හුරිහා තුහුමත්ත කායකුවස් ආන්න උපදු මෙෂේ
6: චාන්ද මෙරේ නාම කෝ
1: සෝෂල් මීඩියාගේ එම්මෙ මග්බූල් අඩුතකා ඒගේ ෆහතු ගාවා වාහකතන් අඩුව හාලුමා
2: රාජ්‍ය හෙඳනා
1: මේ දුවහුගේ එම්මෙ ෆුරිහම ෆෙෂුන් කොමෙ දුවහකු හෙඳුනු අග්ගඩි ෆනරෑන් හැමයිකනි නුවදිහ එකෙම් මෙගහර්ට්ස් දිවෙහි FM
7: Ladies and gentlemen, you are not ready for this.
8: Dile hefemo film ari series bel ma shogrewa ihun terina genesteni. Balala sai.
9: Nice job, kid.
10: Thanks. Captain. Big fan of Spider-Man.
9: Yeah, we'll talk about it later.
11: Hey, Indraniya. Vare befadote unnani.
8: Balala sai film ari series takayku mifaharus fahi baddal kollane.
10: Well, good luck with your journey.
8: Balala sai.
12: Kom haftaa gives buladoh mendur fau deej jahairo. Repeat buraasvati doh gere dihai jahairo. Adi hukur doh ge mendam bar jahairo.
8: Balala sai.
12: Hama ekani nuadi hai ke megahertz divahi FM.
13: Me shammon.

0: ටිවේFM නෝදි හේක මෙගහස්
1: ශාන්තකා ගුලිපවි ඉක්යාම රීතිවවසසා
2: රේ ආතස් කුරියේ
1: නෝදි හේක මෙගහස් ටිවේFM ගේ මෙහාන්දි පයිලවත කොමස් පෙනිකෙ
2: දෙගොන් ෆිල්මර් නෝ මේකේ හම
0: දිවෙහිගේ මොනිෆු ෆිල්වැදේ නමුග අබදුවස්.

0: මෙහරගඩින් වගඩි පන්සස් මිනිත් මේ නොදිහේක මෙගහර්ට්ස් දිවිහි FM දිවිහි FM මෙගඩිය ගල්ගුන් මෙන් කුරිය මෙගෙන් දරාජ හිඳුනා ශෝක මිහා හිසාබුන් මෝසම අල්ගුන් මෙන් බලාලානි මෝසම බේකෝ මේ දාරගේ වෙබ්සයිට් අ මේ බලාලානි මේ මෙදුරාජ තෙරේක මෝසම බලාලාර බයිරත්තක කෙරි ගසර ෆෝරිනම් විස් මෝසුන් ආමු ගොතෙක මිසරහ දරංගල වණ කම මම මෙවනි හුලංගා හුලංග උතුරුන් ගඩියක ෆස් මේලා ෆනර මේලා දෙමෙදුගේ බාර්මිනුක වැජෙහෙනි කණු මිසරහ දුක මඩු වණ දෙන් දෙකුණු ගැතොලතක බලාලාර බයිරත්තක කෙරි ගසර ෆෝරිනම් විස් මෝසු මිසරහ ද විස් රංගල වණ කණු මඩු වණ හුලංගා හුලංග උතුරුන් ගඩියක තිම් මේලා තේර මේලා දෙමෙදුගේ බාර්මිනුක වැජෙහෙනි දෙන් දෙකුණු ගැතොලතක බලාලාර මිසරහ ද විස් බයිරත්තක කෙරි ගසර ෆෝරිනම් විස් සම මිසරහ ද විස් මෝසුන් ආමුගතේ කරංගල වණ කම මෙවනි දෙන් කුරියංග විසාලිස් අග්ගඩීර ලා ලෑරු මෙදුරාජ තෙරය කොම්මිසොරක කෙරී ගසර ෆෝරාණෙ දෙකුණුගේ අතොළු තකාශා උතුර මූසුන් රංගලුවානේ දෙ කුරියෙන් හැදදිහ දෙගඩීර බලාලාඉරු මෙදුරාජ තෙරේ උතුරු රංගලුවානෙ කම මෙවැනි මූසුන් දෙකුණ කොමිසොරක කෙරී ගසර ෆෝරාණ
1: මූසුන් කුරිය ලෆා කුරාගේ හුන්තරින මේ හිස්සා කොල්ලි මූසුමා බෙහ ගෝමි ඉදාරාගේ වෙබ්සයිට් ගවා ගොත මේ හිස්සා කොල්ලි ඉංගේ දෝ දැන් ෂෝ ගල්ුන් නැ හැම මිදෙ සම දුවහ ගේ ෆෙෂුම බේරම් වාන් කල් තෆත් මවුල මාතා ඒ හුන්තරින ගේ රික්වෙස්ට් එක ආද ගුන් මගේ ෆරාතුන් ඒ හුන්තරින ખાસ කොල්ලි බෙල් ලවත කයි කී ෂෝ කුරිය මිගෙන් දී උමිද මි කුරණි මිදෙ සම මිගෙනස් තේ ෂෝ එකී ඒ හුන්තරින අඩෝ සම තිබේ ෆරාත ක මොනු ෆී ෆිලා කල් ෂෝ එක වෙගෙන් දී කම ඉතුරු ලවේ කයි කී ෂෝ නි මා ලෆා කි වෙලාන අස්ලාමු අලයිකුම
0: අස්ලාමු අලයිකුම
2: आइए सुनते हैं बिना रैप वाला रीमिक्स

0: දිවෙහි FM දිවෙහි නායක.
1: නුවදිහ එකෙම් මෙගහර්ට්ස් දිවෙහි FM.
2: ළමයි කක් වහ. ළමයි.

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මෙගාතුග
1: ලවයකක් වහ ලවයි

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවයි FM අබදුස් එම් මෙගාතුග
1: මීලම් හලටිෆ්

කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනද අම එකනි නෝදිහයකෙන් මෙගහට් දිවහි එෆෙමු ඒ කන්නේ දෙක් ජමන්නේ දෙක් මැන්නේ අගල ගන්නේ දෙක් අක්කිසේ

එවරෙන් එය ෆරස්සාර කුරා හාලුග ඒග අඩුවහා කම්ගානවා ආයතේ එවරෙන්ගේ වෙරි රස්කලාගේ හදරතුන් එවරෙන්න්නා හමයකන්නාදේ.

0: කොම්ම හප්තාකිවස් හෝම දෝහෝගෙරේ අගඩි පනද අමයකනි නෝදිහ එකෙන් මෙග හට් දිවහි එෙමු
1: එහට.

ආයිගෙන් එබින් තෙඩිෆොලිගෙන් ෆානෙ කමට්ටක හරුලා හුන්න ෆර්බදත තිමන් රස්කලාන්ගේ බිමුගාලෙවීමේ අදි එබිමුගා බොඩෙති තනවස් මගුතල්ලෙවීමේ එයි එවරෙන්න මගු එංගුමට්ටකයි.

0: කොම්මේ හප්තයි කිවිස් හෝම දෝහගෙරේ අග්ගඩි පනනෑ අමයි එකනි නෝදිහ එක මෙගහර්ට්ස් දිවෙහි එෆ්එම්
1: එහෙනම්

දෙම්යති හම්බස් තෙරෙහි බීප්‍රාක්‍ය අඩුන් බීප්‍රාක්‍කකී හිතාමවෙරි හි කුදිකොල්ලාපද ලවතව ගෙරස්ගේ ෆන් ෆිල්හාල් මන් බර්යා අධි තේරී මිට්ටි ෆද ලවතකුන් ඒනවනී කොම්මෙ මීහෙක්ගෙ දෙදුලුම් වෙස් කරුණ ඔස්සු වාලාප ඒනගේ අඩුන් දීවානියත් ෆිල්මක් කියාපවා හම්බස් තෙරෙහි ලවැගේ සුරිහිගෙ මානෙකී අහරෙමි හමෙකිනි තිබාගෙ මීහකී මේ ලව ෆෙෂිගෙන් අන්නනී වරුකද අහුදකුන් ޒަމާން ބަދަލުވެ މުޅިން އާ ޖީލެއް އައިނަމަވެސް އަހަރެންގެ ހިތުގަ އަބަދުސް ރަނިކަން ކުރާނީ ހަމެކިނި ތިބާއެއް އަބަދުސް ބަދަލުވަމުންދާ މި ދުނިޔޭގަ މި ހީ ބަދަލެއް ނުވާނެ ދެން އަންނަ ބައިކީ ހަމްބަސް ތެރޭހެން ޖަބްތަކް ޖިޔެންގެ ތެރޭ ހިރަހެންގެ އަހަރެން ދިރިހުރިހާ ހިނދަކުވާނީ ހަމެކިނި ތިބާގެ މީހަކަށޭ އެއީ ހަމެކިނި އުފާވެރި ދުވަސްވަރެއްގެ ނޫނެ ಹಶಿಗಣು ನೇವಾ ಹಿಂಗಾಹ ಹಿಂದಕು ಎ ಹುವಾಗೆ ಮತೀಗ ತೆಮಿ ಹುಣ್ಣಾಡಮೆ ದೆಂಗಣ್ಣ ಬ್ಯಾಗವಣಿ ರಾಸ್ತಾ ಏಕೋ ತೇರಾ ಮೇರಾ ಯಹ ಮಾಂಗ್ತಾ ಹೂ ಮೇ ಓರ್ ಕುಚ್ಪಿ ಕಹ ದೆಮಿ ಹುಂಗೆ ಮಗಕಿ ಎಮ್ಮಗೆ ಕಮುಗವೆ ಏಕುಗ ಹಿಂಗುಂ ಫಿಯವಾ ಎಹೆಂ ಎವ್ವಿಸ್ ಎದು ಮೆನ್ನೆತೆ ತಿಬಾ ಅಹಣ್ಣ ಲಿಬಿಜಿನಮ ಹುರಿಹಾ ಹಿತಾಮತಕೆಂ ಹಿನಿತುಮುಗ ಬದಲ್ ವೆಗೆಂದಾಣೆ ದೆಂಗೊತಿ ಕಾಶ್ ಮುಜ್ಕೋ ತೂಬಿ ಯೂಹಿ ಚಾತಾ ಜಿಂದಗೀ ಪರ್ ಕಾಮಿರೆ ಸುಕುಂತಾ ಪಣೆ ತಿಬಾವೆಸ್ ಅಹಣ್ಣಂ ಮಿಫತ್ಯಾಂ ಇದೇನಮೆ ಮುಳಿ ಉಮುರಂ ಅಹರಿಗೆ ಹಿತುಗೆ ಸುಕುಂ ನುವತ ಹಮಹಿಮೇಂ ಕಮಕಿ ತಿಬಾ ಕಮುಗವೀನಮೆ ಮೇ ಪ್ರಾಕ್ಯ ಜಜುಬಾತುಂ ಫುರಿಕೆಂವಾ ಲವಕ್ಯುಂಗೆ ಸ್ಟೈಲಾ ಓಕೆಸ್ಟ್ರಾ ಮ್ಯೂಸಿಕಾ ಮಡುಮಾತಿರಿ ಪಿಯಾನೋ ಆದಿ ಸ್ಟ್ರಿಂಗ್ಸ್ಗೆ ಅಡುತಂ ಎಕುವೆಗೆಂ ಮಿ ಲವ್ಯಾಂ ಮುಳಿ ಮಾಹೋಲ್ ಫುರಾಲನಿ ಲೋಬಿಗೆ ಕುರಿಮತೀಗ ಮುಳಿಂ ಕಿಯಮಂವೆ ನಫ್ಸು ಕುರ್ಬಾಂಕೊಲ್ಲಾಫದ ಅಸರುಗದ ಇಹುಸಾಸಕು ಅದೇ ಹಂಬಸ್ ತೆರೆಹೇ

0: මේකෙන් කොම්මෙ ලබේ කුමිස් මුණෙදනී කොම්මවෙස් මීහෙකෙ හයාතුගේ වාහකතකෙ
1: ොමරෙකුස් මෙෙන්දමු දේ ජහර දිවිහි ෆෙමුන්තිය එහුන්තෙරන්න ගෙනස්තනී ලෝබීගේ එහසාස්ථහුගේ ලවතම් හිතුගේ තෙලුම් අවස්කොල්ලා තිබාගේ බෑවිරයාගේ හඳන්තන් ආකුල්ලවෙන ලවතම් හමේකනි නුවදිහයකෙ මෙගහත්ස් දිවිහි එෆෙමුම්
2: කොම්මි පීටෙක්ගේ ෆහතුගා වාහකේ වේ කොම්මෙ ලාවේගේ ෆහතුගා කොමවිස් හිතෙක්ගේ තෙළුමෙන් වේ මේ මියසික් ආල්බම් තක ගෙනස් තේතිරුමේ එක් ගඩීරු එන් ආල්බම් එවයිබේ

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆු ෆිල්වැද දෙනුමුග අබදුවස්
1: රීත් අබදුවස් රීත්

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවදේ නමුග අබදුවස්
1: රීති අපතවස් රීති